바바도 진리로 우러져 뜨네 제끼 하지 않고 야채 쓰지 에이 야채 쓰지 해치가리고 하지 않고 바바 에이 우비테 쓰지 해치가리고 하지 않고 뭐 이게 비에 비건리 저런 다와 ẹjẹ́ ká fi ìrìn àjò ọlọ́jọ́ tó ní ẹjẹ́ ká fi ilé ọlọ́run lọ́wọ́ torí pé ohun tó dára báyìí ó ń fi àdúrà ilé tó kù díẹ̀ káàtó àdúrà náà lòun náà ń fẹ́ o.